සිද්ධුව ඊළඟට කියන සිද්ධුව මගේ ජීවිතේ වෙනස්ම වෙනස් කරපු සිද්ධුවක්. ඉතින් හොරණ මගෙත් එක්ක මේක එකට කියන්න ඕනේ. ඔවා කියනන්නේ ආදරේ, මමත් ආදරේ. හරි, අපි හැමෝම මේ සිද්ධුව එකට කියමු. හරි, ආදරේ මාර ක්‍රවුඩ් එකක් නේ.